0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මාතසිරිත තියෙනවා. නෝ මේ බල අපේත ජවත සෞදි බාකුම්ලා සේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය ඔයිසා ඉමසිනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරියා නොඩෝමි මෝසු බයිතා.